0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භවන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් පිළිගන්නවා ඔබ සියලු දෙනාම අද SBS සිංහල සේවයේ සජීවී විකාශයට. ඉතින් අද මැයි මාසේ 14 වෙනිදා බ්‍රහස්පතින්දා දිනේ SBS සිංහල සජීවී වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දිනේෂ් ලේනගේ. හොඳයි, ඉතින් අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මෙල්බර්න්හි SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිටයි. ඉතින් සුපුරුදු පරිදි වැඩසටහන ආරම්භයේදී අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ උරුංචරි වොයිවුරුන් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි, ඉතින් අදත් අපි ඔබට විශේෂාංග කිහිපයක්ම ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන්ම ෆෙඩරල් අයවැය ගැන තොරතුරු රැසක්ම අද දවසේ අපි ඔබට ගෙනල්ලා තියෙනවා. ඉතින් වැඩසටහන අතරතුර මේ කාරණා ඉදිරිපත් කරන්න අපි සූදානම් ඉන්නවා. ඉතින් වැඩසටහන ආරම්භ කරන්නේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අද ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙනෙන්නේ තිසරණි විජය බණ්ඩාර සිඩ්නි නුවර ඉඳලා. ඉතින් වැඩසටහන ආරම්භ කරමින් අපි මැදිරිය බාර කරනවා තිසරණීට. අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න.
3: අද මැයි 14 වනදා බ්‍රහස්පතින්දා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණි විජය බණ්ඩාර. පුවත් සිරස්තල. පවතින සුදුසුකම් ප්‍රකාරව නව වෙනස්කම් යටතේ සංක්‍රමණික ප්‍රජාවට ව්‍යාපාර ඇරඹීමද පහසු වන බව කුඩා ව්‍යාපාර කටයුතු ඇමතිනි කියයි. තරුණ ඕස්ට්‍රේලියානුවන්ට සිය පළමු නිවාසය මිලදී ගැනීමට අවස්ථා හිමිකර දෙන අයවැයක්. බදු වෙනස්කම් පිළිබඳව අගමැතිගෙන් පැහැදිලි කිරීමක්. නිව් සවුත් වෙල්ස් ප්‍රාන්ත සිරකරුවන් ගණන වාර්තාගත ලෙස ඉහළට. ඇමරිකානු ජනපති ට්‍රම්ප් චීනයේ සංචාරයක. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු දේශීය තරඟ කල්දමයි. දැන් පුවත් සවිස්තරව. කුසලතාපූර්ණ සංක්‍රමණිකයන්ට සිය එතර සුදුසුකම් ඕස්ට්‍රේලියාවේදී පිළිගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට නව අයවැය උපකාර කරන බව කුඩා ව්‍යාපාර කටයුතු ඇමතිනි ඈන් අලි පවසනවා. කුසලතා යගීම් සහ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මෙවර අයවැයෙන් ඩොලර් මිලියන 85.2ක් වෙන් කෙරුණා. ඒ අනුව රටේ ශ්‍රම බලකායට එක්වීමට ගතවන කාලය මාස 6ක් දක්වා කාලයකින් අවම වනු ඇතැයි රජය කියා සිටිනවා. SBS හින්දි වෙත අදහස් දැක්වීමක් කළ අමාත්‍යවරිය කියා සිටියේ මේ වන විටත් තමන් සතු සුදුසුකම් ප්‍රකාරව ව්‍යාපාර ඇරඹීමටද නව වෙනස්කම් යටතේ සංක්‍රමණිකයන්ට පහසු වනු ඇති බවයි.
4: There is a whole raft in there about skilled migration, and I'm really proud of that because this is something that I've worked on and pushed for a long time, coming from a family where our skills, my father's skills weren't recognized, and he didn't start a business. He took a job as a bus driver, even though he was an engineer. And hearing from a lot of migrants as well, that this continues to be the migrant story. I think migrants setting up businesses is a huge win for Australia.
3: තරුණ ඕස්ට්‍රේලියානුවන්ට දැරිය හැකි මිලකට නිවාස හිමිකරුවන් වීමට රජයේ බදු වෙනස්කම් උපකාර වන බව අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. ෆෙඩරල් අයවැයේදී 50% ප්‍රාග්ධන ලාභබද්ධ ඉවත් කිරීමටත් නෙගටිව් ගියරින් බදු ප්‍රතිලාභ සීමා කිරීමටත් යෝජනා කෙරුණා. එලෙස සීමා කිරීමෙන් එම ප්‍රතිලාභ නව ඉදිකිරීම්වලට පමණක් බලපැවැත්වෙනවා. කෙසේ වෙතත් අගමැතිවරයා විසින් මේ වෙනස්කම් ඔස්සේ මැතිවරණ පොරොන්දු කඩ කරන බව විපක්ෂ සඳහනය කියා සිටිනවා. SBS වෙත අදහස් දැක්වූ අගමැති ඇන්තනි ඇල්බනීසි කියා සිටියේ තරුණ ඕස්ට්‍රේලියානුවන්ට සිය පළමු නිවාසය මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම මෙම වෙනස්කම්වල අරමුණ බවයි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිරකරුවන් ගණන වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මාර්තු මස වන විට පමණක් 14,000කට වැඩි පිරිසක් සිරභාරයේ පසු අතර බොහෝ දෙනෙකු තවමත් අධිකරණ නඩු විභාගය අපේක්ෂාවෙන් පසුවනවා. එනම් ඔවුන් වෙත තවමත් දඬුවම් නියම කර නැහැ. 40%කට වැඩි ප්‍රමාණයකින් සිරකරුවන් ප්‍රමාණය ඉහළ යාම ගෘහස්ථ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට සම්බන්ධ බවයි නිව් සවුත් වේල්ස් අපරාධ සංඛ්‍යාලේඛන සහ පරීක්ෂණ කාර්යාංශය කරුණු දක්වමින් කියා සිටියේ. දැන් විදෙස් පුවතක්. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ බීජිං නුවරට ගොස් තිබෙනවා. ඒ චීන ජනපති ෂී ජින්පින් සමග සිදු කරන වැදගත් සාකච්ඡා වාරයකටයි. වසර 9කින් පසු ඇමරිකානු ජනපතිවරයෙකු චීනයට කළ පළමු රාජ්‍ය සංචාරය මේ ලෙසයි හැඳින්වෙන්නේ. ඉරානයේ යුදමය තත්ත්වය සහ හෝමු සමුද්‍ර සන්ධිය වැසීම යන කරුණු මත ලෝකාර්ථිකයට බලපෑමක් එල්ලවීමත් සමග ට්‍රම්ප් ජනපතිවරයාට පීඩනයක් එල්ලවෙමින් පවතින පසුබිමකදී මෙම හමුව සිදුවන්නේ. තවත් විදෙස් තොරතුරු අද ලොව වටා විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු දේශීය තරඟ කල් දමා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේදී. මේ අතරට අන්තර් සමාජ බීකොටසේ විසයි විස සහ ආණ්ඩුකාර කුසලානය වැනි ප්‍රමුඛ පෙළේ තරඟ ඇතුළත්. තරඟ පැවැත්වෙන නව දින පසුව දැනුම් දෙන බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ. පුවත් සමප්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන්න sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

0: 2026 වසරේ අයවැය ඉදිරිපත් කිරීමට කලින් නිවාස ආයෝජකයන්ට බලපාන වෙනස්කම් මොනවාද යන්න පිළිබඳව බොහෝ අනුමාන පැතිර ගියා. මේ වන විට බණ්ඩාගාරික ජිම් චාමස් විසින් කැපිටල් ගේන් ටැක්ස් බදු සහනය සහ නෙගටිව් ගියරිං සම්බන්ධයෙන් ගෙනෙන බදු සංශෝධන සැලසුම් පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. මින් පෙර පැවති ආකාරයට මෙම බදු ක්‍රම දෙකම පළමු නිවාස ගැනුම්කරුවන්ට වඩා ආයෝජකයන්ට වැඩි වාසියක් ලබා දෙන බවත් නිවාස මිල ඉහළ යාමට වැඩි වශයෙන් දායක වන බවත් දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව තිබුණා. මේ නව වෙනස්කම් නිවාස වෙළඳපළට සහ නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට මොන වගේ බලපෑමක් ඇති කරයිද යන්න පිළිබඳව අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලමු. බ්‍රිස්බේන් නුවර කුලි නිවසක ජීවත් වන 23 හැවිරිදි ජැනෙල් වෙබ කියන පරිදි වර්තමානයේ කුලි නිවසක් සොයාගැනීමත් එය පවත්වාගෙන යාමත් ඉතාම අභියෝගාත්මක කාරණයක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ආදායමෙන් 20%ක් හෝ 30%ක් පමණ නිවාස කුලිය සඳහා වෙන්විය යුතු වුවත් වර්තමානයේ බොහෝ දෙනෙකුට තමන්ගේ ආදායමෙන් 50%ක් තරම් ඉහළ ප්‍රමාණයක් නිවාස කුලිය සඳහා වෙන් කරන්න වෙලා තියෙනවා කියලා ජැනෙල් වෙබ පවසනවා.
1: So rental costs are definitely a bit crazy at the moment. Like it's supposed to normally be about 20 or 30%, but for a lot of people it's actually around 50%. And then when you put groceries and bills on top of that, you're really not left with much week to week.
0: ඕස්ට්‍රේලියාවේ නිවාස හිමිකාරිත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව සමාජ මාධ්‍යවල දිගින් දිගටම පළ වූ අත්දැකීම් සහ මේ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ වාර්තා හරහා පෙන්වා දෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශ දත්තවලට අනුව පසුගිය පරම්පරාවට වඩා වර්තමාන පරම්පරාවට ඇති නිවාස හිමිකාරිත්වය ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් යනවා. ඒ නිසාම මේ නිවාස ගැටලුව උග්‍රවීමට හේතු වූ බවට විවේචනයට ලක් වූ නෙගටිව් ගියරින් සහ කැපිටල් ගේන්ස් ටැක්ස් මේ බදු සහනය පිළිබඳව සාකච්ඡා මෙවර අයවැය ඉදිරිපත්වීමට පෙර සිටම උණුසුම් තත්ත්වයක් ගෙන තිබුණා. මැයි 12 වෙනිදා බණ්ඩාගාරික ජිම් චාමස් අයවැය කතාවේදී එම බදු වෙනස්කම් පැහැදිලි කළා. ජිම් චාමස් කියන්නේ 1999 සිට නිවාස මිල සාමාන්‍ය ආදායම් වර්ධනයට වඩා දෙගුණයකටත් වඩා වැඩි වේගයකින් ඉහළ ගොස් ඇති බවයි. රජය හඳුන්වා දෙන නව බදු වෙනස්කම් හරහා පළමු නිවස මිලදී ගැනීමට බලාපොරොත්තු වන දසදහස් ගණනකට ප්‍රතිලාභයක් අත්වන බව ඔහු පවසනවා.
2: House prices have decoupled from incomes. Since 1999, house prices have risen over 400%, more than twice as fast as average incomes. Our tax changes will help about 75,000 Australians achieve the dream of home ownership. We'll limit negative gearing for residential property to new builds from July next year. Yeah. And we're replacing the 50% capital gains tax discount with inflation-adjusted indexation to restore the taxation of real gains. We'll also introduce a minimum 30% tax rate on capital gains from July next year and on discretionary trust from July the year after.
0: මින් පෙර ලේබර් පක්ෂය මෙම බදු වෙනස්කම් නොකරන බව පැවසුවත් දැන් මෙම අදහස ක්‍රියාත්මක කළ යුතු කාලය පැමිණ ඇති බව ඔස්ට්‍රේලියානු ජනතාව විසින් පිළිගනු ඇති බව හිටපු ලේබර් පක්ෂ නායක බිල් ෂෝටන් පවසනවා. නිවාස වෙළඳපළ බදු ක්‍රමයේ විකෘතියක් නොවිය යුතු බව බිල් ෂෝටන් වැඩිදුරටත් පවසනවා. පළමු නිවාස ගැනුම්කරුවන්ට බදුවාසි ලබන ආයෝජකයන් සමග තරඟ කිරීමට සිදුවීම සාධාරණ තත්ත්වයක් නොවන බව ඔහු පෙන්වා දෙනවා.
3: In 2016 and 2019, we took tax reforms to the electorate, and I think that we were probably ahead of our time. And I do think this is important for the nation. So it actually isn't really about me or Labor. It's about how do we make sure that the housing sector is not a distortion of the tax sector, and that first home buyers, when they go and bid on houses, are not competing with tax-funded investors.
0: නෙගටිව් ගියරිං සහ කැපිටල් ගේන් ටැක්ස් බදු සහනය ඇතුළු මේ බදු සංශෝධන සම්බන්ධයෙන් රජය යෝජනා කර ඇති වෙනස්කම් වලට සහය නොදක්වන බව බණ්ඩාගාරික කටයුතු පිළිබඳ විපක්ෂයේ ප්‍රකාශක ටිම් විල්සන් පවසනවා. තරුණ පරපුරට මෙයින් සැබෑ ප්‍රතිලාභයක් ලැබෙන බව තමන් විශ්වාස නොකරන බව ඔහු පවසනවා. නිවාස සැපයීම වැඩි කිරීමේ රජයේ උත්සාහයද අසාර්ථක විය හැකි බව ඔහු කියා සිටිනවා. රජයේම ලේඛනවලට අනුව මෙම නව බදු නිසා ඉදිරි දශකය තුළ නිවාස ඉදිකිරීම් 35,000කින් පමණ අඩුවිය හැකි බව ටිම් විල්සන් මන්ත්‍රීවරයා පවසනවා. එමෙන්ම නිවාස කුලී මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවට ඔහු අනතුරු අඟවනවා.
4: Under their own government documents, these new taxes will actually lead to 35,000 fewer homes being built across the decade. Their own documents admit that it will lead to higher rents. People who want to go and buy their first home tend to rent beforehand, and they're going to be kneecapped on their journey. The higher taxes on capital gains will mean that people who invest their deposits will get hit as well. This is an attempt to intergenerationally kneecap young Australians.
0: මේ අතර Property Council of Australia ආයතනය පවසන්නේ නිවාස අසමානතාවය අඩු කිරීමට නෙගටිව් ගියරින් සහ කැපිටල් ගේන්ස් ටැක්ස් වෙනස් කළත් නව නිවාස විශාල වශයෙන් වෙළඳපොළට එක් නොවන්නේ නම් එය ප්‍රමාණවත් නොවන බවයි. ඒ වගේම මේ සංශෝධන හරහා නිවාස ඉදිකිරීම් අඩු කිරීමට යම් බලපෑමක් ඇතිවිය හැකි බව Property Council of Australia ආයතනයේ ප්‍රධාන විධායක මයික් සෝබර්ස් පවසනවා.
5: There are a big roll of the dice that I hope is successful in creating new homes. But our previous modelling suggests not. Our previous modelling suggests that they will have a contractionary impact.
0: Master Builders Australia ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ඩෙනිටා වෝන්ද එහා සමාන අදහසක් පළ කරනවා. දැනටමත් ඔස්ට්‍රේලියාවේ නිවාස ඉදිකිරීම සම්බන්ධ ඉලක්ක සපුරා ගැනීම රජයට අභියෝගයක් වී ඇති බව
6: We are already falling short by 200,000. So our expectations going into this budget was all about removing supply impediments. The government's own calculations show that we will have see a decline by 35,000 homes. We'll also simply not build enough homes for people to enjoy either from a rental perspective or an ownership perspective. And finally, we need more people, 300,000 more people. There's simply not enough in this budget to support apprenticeships and more skilled migration so we can still build for Australia.
0: Australia වතුල නිවාස කුලී මිල ගණන් ඉහළයාම දැනටමත් කාලයක් තිස්සේ දකින්නට පුළුවන්. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශ දත්තවලට අනුව සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරිවල නිවාස කුලී මිල ගණන් 2021 වසරේ සිට වඩාත් වේගෙන් ඉහළ යාම ආරම්භ වී තිබෙනවා. 2021 සිට 2024 වසර දක්වා එම වැඩිවීම දිගටම පැවතුණු අතර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුලින් නිවාස කුලී මිල ගණන් වැඩිම ඉහළ යාමක් දක්නට ලැබුණා. මෙවැනි තත්ත්වයක් තුළ කුලී නිවාසවල පදිංචිකරුවන් ගැන වැඩි අවධානයක් යොමු විය යුතු බව ජනෙල් වෙබ පවසනවා. සතියෙන් සතිය ජීවත්වීම අමාරුවන තත්ත්වයක් පවතින මොහොතක නිවසක් මිලදී ගැනීමට මුදල් ඉතිරි කරන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කර සිටිනවා. තමන්ටම කියා නිවසක් හිමිකර ගැනීම තවමත් ඇයට සිහිනයක් වී ඇති බව ඇය පවසනවා.
1: And it's kind of a discussion that happens all around you all the time, so it's something that everyone's thinking about, afraid of, because it's like just up for discussion everywhere. But for me, it just seems so out of reach, especially while I'm at uni and renting. But even when I've graduated, I'm thinking it's still something that's going to take a long, long time.
0: Deborah Goak, SBS News, etagena me vaarthawa SBS Sinhala wenuen sampadane kale Dinesh Lienage.
7: Oba SBS Sinhala gwan nithiliya samagema.

0: SBS ප්‍රවෘත්ති පොඩ්කාස්ට් තුළින් ජාතික සහ ගෝලියව වැදගත් ප්‍රවෘත්ති. ඔබගේ ප්‍රියතම පොඩ්කාස්ට් මගින් SBS ප්‍රවෘත්තිවලට සවන් දෙන්න. නැතිනම් පිවිසෙන්න sbs.com.au/news/audio වෙත. ඉන්සයිට් අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරුවාදා රාත්‍රී 8:30ට සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රීට් දූපත්වාසීන් හට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනී නාලිකාවෙන් රූපවාහිනියේ චැනල් 34 ඔස්සේ හෝ SBS ඔන් ඩිමාන්ඩ් වෙතින්. සියගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් ස්මාර්ට් ටීවී මගින් ටැබ්ලට් එකකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS ඔන් ඩිමාන්ඩ් ඇප් ඩවුන්ලෝඩ් කරගන්න. SBS රූපවාහිනී නාලිකාව සමානලාභී නාට්‍ය, ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි. SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව චැනල් 30න්, SBS රූපවාහිනියේ වයිස්ලෑන්ඩ් නාලිකාව චැනල් 31න්. ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්.
1: SBS Audio.
0: ඔබට අවශ්‍ය රිද්මය හඳුනාගන්න play button එක ක්‍රියා
2: කරන්න.
3: SBS Chill.
4: SBS Pop Asia. Non-stop Asian pop.
5: Can you describe that feeling for people who haven't experienced it?
6: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
7: Far from the partisan politics.
0: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබේ සිතකිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්ින් SBS Audio app download කරගන්න.
1: sbs.com.au/audio.
8: ඔස්ට්‍රලයානු ෆෙඩරල් රජයේ බණ්ඩාගාරික ජිම් චාමස් ෆෙඩරල් අයවැය ඉදිරිපත් කිරීම අද සිදු කළා. දුෂ්කර වූ ආර්ථික ප්‍රතිසංස්කරණවලට වැඩි අවධානයක් යොමු කරන අයවැයක් ලෙස මේ අයවැය ඔහු හඳුන්වා දුන්නා. රාජ්‍ය වියදම් අවම කිරීමට මේ අයවැයේදී කටයුතු කර ඇති බව ලෙබ රජය පවසනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු මහබැංකු ප්‍රධානි මිෂෙල් බුලොක් සහ ඔස්ට්‍රේලියාවේ ආර්ථික විශේෂඥයන් රාජ්‍ය වියදම් අවම කිරීම ඉතාම වැදගත් බවත්, එසේ නොවුනහොත් උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවටත් මින් පෙර අනතුරු අඟවා තිබුණා. මේ හේතුවෙන් වියදම් සීමා කෙරෙන අයවැයක් ලෙස මෙය හඳුන්වා දෙන්න ලෙබ රජය කටයුතු කරනවා කියලා අපට පෙනෙන්නට තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. දුෂ්කර වූ ආර්ථික ප්‍රතිසංස්කරණවලට වැඩි අවධානයක් යොමු කරන අයවැයක් ලෙස මෙවර අයවැය බණ්ඩාගාරික ජිම් චාමස් හඳුන්වා දුන්නා.
9: This budget makes a number of difficult decisions in the near term and in the longer term to get

0: our budget into better nick, to reform our tax system, and to deal with some of these issues which have been left unattended for too long.
1: රජයක් විදිහට අවශ්‍ය අවස්ථාවල නිවැරදි තීරණ ගත යුතු බවත් ජනතාව රජයකින් අපේක්ෂා කරන්නේ එවැනි දෙයක් බවත් මෙවර අයවැය ගැන අදහස් දක්වමින් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය කේටි ගැලග පවසා සිටියා.
2: You know, people expect governments to make the right decisions for the right time. Governments also have to make sure we're dealing with all of these really difficult issues. We can't put our head in the sand.
1: ඔස්ට්‍රේලියානු ආර්ථිකයට විශාල බලපෑමක් මැද පෙරදිග යුද්ධය හේතුවෙන් ඇති වූ බව බණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. බණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමට වගේම ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ වර්ධනය යම් පමණකින් මන්දගාමී කරන්නත් මෙය හේතු වූ බව ඔහු පැවසුවා.
3: We were already dealing with price pressures in our economy, but Treasury's now forecasting inflation to peak around 5% in the middle of the year because of the conflict. For the same reasons, it's expecting growth to come in half a percentage point lower next financial year to be 1.75% overall.
1: මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ ඉන්ධන අර්බුදය හරහා ලොව අනෙකුත් රටවලට මෙන්ම ඔස්ට්‍රේලියානු ආර්ථිකයටත් බලපෑම් එල්ල වුණා. මේ බලපෑම් හමුවේ ඔස්ට්‍රේලියානු ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගීම සඳහා මෙවර අයවැයේදී කටයුතු යොදා ඇති බව බණ්ඩාගාරික ජිම් චාමර්ස්
3: The core of this budget is an economic strategy with five main parts. Getting through the global oil shock and building resilience. Taking the pressure off people where we can. Making the economy more productive to lift living standards over time. Reforming the tax system for workers, businesses and future generations, including a new tax cut for every working Australian taxpayer.
4: Yeah.
3: And making the budget stronger, more sustainable, and helping to take the pressure off inflation by saving more than we spend.
1: මෙහිදී ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සුරක්ෂිතතාවය තහවුරු කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ඔහු පැවසුවා. මේ අනුව කෙටි කාලීනව අවශ්‍ය ඉන්ධන සැපයුම් ඉහළ දැමීම සඳහා මෙන්ම ඉන්ධන සහ පොහොර හිඟයක් අනාගතයේදී ඇති නොවීමට අවශ්‍ය සංචිත ගොඩනැගීම වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් වෙන් කිරීමට
3: The strengthening Australia's fuel resilience package will deliver more fuel for drivers and industry, more fertiliser for farmers, and more fuel security for our economy. Its centrepiece is a $10 billion investment in immediate fuel supplies and a permanent Australian fuel security reserve to get the fuels and fertiliser that we need.
1: මීට අමතරව වැඩ කරන ජනතාවට අදියර දෙකකදී එනම් ඉදිරි වසර දෙක තුලදී ආදායම් බදු සහනයක් ලබා දෙන්නත් යෝජනා වී තිබෙනවා. ඒ වගේම වැඩ කරන ඔස්ට්‍රේලියානුවන් මිලියන 13.3කට ඩොලර් 250ක බදු සහනයක් ලැබෙන බවත් ඔහු පවසනවා. මෙම බදු අඩු කිරීම සහ සහන එකතු කළ විට සාමාන්‍ය ආදායම් ලබන පුද්ගලයෙකුට සතියකට ඩොලර් 54ක් පමණ අමතරව ඉතිරිවන බව ඔහු පැවසුවා.
3: This government cut taxes 2 years ago. We're cutting them again this year and next year too. We will put more money into the pockets of 13.3 million workers with a new $250 working Australians tax offset. Averaged out over the year, our three tax cuts, our instant deduction and the new offset are the equivalent of up to $54 back in the average earner's pocket each week.
1: ඒ වගේම බොහෝ දිනා අනුමාන කළ පරිදි නිවාස ආයෝජකින්ට ලැබෙන නෙගටිව් ගියරින් බදු සහනය අලුතින් ඉදිකරන නිවාසවල ආයෝජනය කරන අය සඳහා පමණක් බලපාන පරිදි ලබා දෙන්න මෙවර අයවැයේදී යෝජනා වෙලා තිබෙනවා. මෙය ලබන මූල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මීට අමතරව 50% කැපිටල් ගේන් ටැක්ස් බදු වට්ටම ලබා දීමේ ක්‍රමය ඉවත් කර උද්දමනය අනුව එය ගණනය කෙරෙන නව ක්‍රමයක් ගෙනීමටත් යෝජනා වෙලා තිබෙනවා.
3: House prices have decoupled from incomes. Since 1999, house prices have risen over 400%, more than twice as fast as average incomes. Our tax changes will help about 75,000 Australians achieve the dream of home ownership. We'll limit negative gearing for residential property to new builds from July next year.
4: Yeah.
3: And we're replacing the 50% capital gains tax discount with inflation-adjusted indexation to restore the taxation of real gains. We'll also introduce a minimum 30% tax rate on capital gains from July next year and on discretionary trust from July the year after.
1: මෙම අයවැයෙන් රජයේ රෝහල් සඳහා තවත් ඩොලර් බිලියන 250ක් ආයෝජනය කරනවා. එවගේම PBS ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ වර්ග මිලදී ගැනීම සඳහා රජය ඩොලර් බිලියන 5.9ක් ආයෝජනය කරන්න සූදානම් වෙනවා.
3: This budget includes another $25 billion for public hospitals. We're also investing $5.9 billion to list more medicines on the pharmaceutical benefits scheme, so Australians continue to access life-changing medicines at cheaper prices.
1: ව්‍යාපාර වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවේ ආයෝජනය කිරීම දිරිමත් කිරීම සඳහා රජයට නව සැලැස්මක් ඇති බව බණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. ඒවගේම සෑම වසරකම අමතර පුහුණු සංක්‍රමණික සේවකයින් 4000කට ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමේ අවස්ථාව ලබා දෙන බවත් මෙහිදී ප්‍රකාශ වුණා. රජය නිපුණතා සහිත සංක්‍රමණිකයන්ගේ කුසලතා පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට මෙහිදී බලාපොරොත්තු වෙනවා. මෙවර අයවැයේදී රාජ්‍ය වියදම් කපාහරින්න රජය වැඩි අවධානයක් යොමු කළ බව බණ්ඩාගාරිකවරයා පවසනවා. විශේෂයෙන්ම NDIS ක්‍රමවේදයට සිදු කළ ප්‍රතිසංස්කරණ ඇතුළු වියදම් අඩු කිරීමේ වෙනත් ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඩොලර් බිලියන 63.8ක පමණ ඉතිරියක් සිදු කර ගැනීමට හැකි වූ බව ඔහු පෙන්වා දෙනවා.
3: A big part of our savings package will restore the NDIS to its original intent and secure its future so it grows in a sustainable way in line with programs like Medicare. This difficult but necessary reform will save $37.8 billion over the forward estimates.
1: රාජ්‍ය වියදම් අවම කරමින් ආර්ථිකය ගොඩනගන යෝජනා මෙවර අයවැයට ඇතුළත් කිරීම ඕස්ට්‍රේලියානු ආර්ථිකය මුහුණ දෙන අභියෝගවලට මුහුණ දීම සඳහා මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය වන බව ඔහු පවසා සිටියා.
3: Faced with a choice between resilience or reform, this budget demonstrates that our government and our country are capable of both. We choose the hard road of reform, not the path of least resistance. By responding to the pressures that Australians confront today and fulfilling our obligations and our responsibilities to the generations to come.
1: Debra Goak, SBS News adagena me warthawa SBS Sinhala wenwen sampadane kale Dinesh Lienage.
4: Oba SBS Sinhala gwanwitale samagen.

0: හොඳ ඉතින් ඕස්ට්‍රලියාවේ අලුත් බජට් එකෙන් මේ මයිග්‍රේෂන් වලට මොකද වෙන්නේ කියන කාරණය ගැන බොහෝ දෙනෙක් අවධානයෙන් ඉන්නවා. ඉතින් ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න අයටත් දැනටමත් ඕස්ට්‍රේලියාවේ මේ පර්මනන්ට් රෙසිඩෙන්සි PR එක ගන්න හිතන අයටත් මේ අවුරුද්දේ ෆෙඩරල් බජට් එකෙන් වැදගත් පණිවිඩයක් ලැබිලා තියෙනවා. ඒ තමයි මේ ඕස්ට්‍රේලියාවේ මයිග්‍රේෂන් සිස්ටම් එක මේ සංක්‍රමණ වැඩපිළිවෙල තවදුරටත් වෙනස් වෙමින් යනවා කියන එක. ඉතින් මෙවර අයවැයට අනුව පර්මනන්ට් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකේ මේ සීමාව, ඒ කියන්නේ වසරකට ලබා දෙන ස්ථිර පදිංචි ස්ථාන සංඛ්‍යාව 185,000ක් ලෙසම තවදුරටත් පවත්වාගෙන යනවා. නමුත් ඒ අතරින් 70%කට වැඩි ප්‍රමාණයක් ස්කිල් මයිග්‍රන්ට්ස්ලාට වෙන් කරන්නයි රජය සැලසුම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ නිපුණතා සංක්‍රමණිකයන් වෙනුවෙන් වෙන් කරන්නයි රජය සැලසුම් කරන්නේ. සරලව කිව්වොත් ඕස්ට්‍රේලියාවට දැන් අවශ්‍ය වෙන්නේ වැඩි දක්ෂතා තියෙන, හොඳ අධ්‍යාපනයක් තියෙන තරුණ සහ රටේ ශ්‍රම බලකායට ඉක්මනින් එකතු වෙන්න පුළුවන් සංක්‍රමණිකයන්. විශේෂයෙන්ම මේ ඉදිකිරීම් සහ විදුලි කාර්මික වගේ ක්ෂේත්‍රවල තිබෙන මේ ශ්‍රම හිඟය විසඳීමට රජය වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ නිසා මේ ට්‍රේඩ්ස් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන අයට, උදාහරණයක් ලෙස මේ ඉලෙක්ට්‍රිෂියන්ස්ලා, කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලා සහ මේ ඕනම මේ වගේ ක්ෂේත්‍රයක ප්‍රායෝගික නිපුණතාවයක් තියෙන අයට ඉදිරියේදී වැඩි අවස්ථා ලැබෙන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් තමයි රජය දැන් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇප්ලිකන්ස්ලට, ඒ කියන්නේ ඔන්ෂෝ ඇප්ලිකන්ස්ලට ස්කිල්ඩ් සහ ෆැමිලි වීසා ස්ට්‍රීම්ස් දෙක තුල ප්‍රමුඛතාවයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක ශ්‍රී ලාංකික කමියුනිටි එකට වැදගත් වෙන්නේ මේ දැනට ඕස්ට්‍රේලියාවේ තුල ඉන්න ස්ටුඩන්ට් වීසා, ටෙම්පරරි ග්‍රැජුවේට් වීසා, වර්කින් වීසා හෝ වෙනත් ටෙම්පරරි වීසා එකක ඉන්න අයට මේ තීරණ කෙලින්ම බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඒත් මේකෙන් අදහස් වෙන්නේ නැහැ හැමෝටම මේ පහසුවෙන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි ලබා ගන්න පුළුවන් වෙනවා කියන එක. රජය කියන්නේ මේ මයිග්‍රේෂන් සිස්ටම් එක බෙටර් ටාගටඩ් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ ඕස්ට්‍රේලියාවට අවශ්‍ය ස්කිල්ස් තියෙන අය, ඕස්ට්‍රේලියාවේ මේ වෙලාවේ තියෙන ශ්‍රම හිඟයට අවශ්‍ය හැකියාවන් තියෙන අයව තෝරා බේරා ගැනීම වේගවත් කරලා වැඩිපුරම හොඳින් මේ කට්ටියව තෝරා ගන්න ක්‍රමයකට ගෙන යනවා කියන එක තමයි රජය කියන්නේ. මේ අයවැයේ තවත් එක් වැදගත් කරුණක් තමයි මයිග්‍රන්ට් ට්‍රේඩ් වර්කර්ස්ලා ගේ මේ ස්කිල් ඇසෙස්මෙන්ට් ප්‍රොසෙස් එක වේගවත් කරන්න රජය $85.2 million වෙන් කළා තියෙනවා. මේ වෙනස්කම් නිසා මේ ස්කිල් ට්‍රේඩ් වර්කර්ස්ලාට ඕස්ට්‍රේලියාවේ ශ්‍රම බලකායට ඇතුල් වීමට ගතවන කාලය මාස 6ක් දක්වා අඩු වෙන්න පුළුවන් කියලත් සඳහන් වෙනවා. ඉතින් ස්ටුඩන්ට් වීසා පැත්තෙන් බලද්දිත් ඕන්ෂෝ සහ ඔෆ්ෂෝ ස්ටුඩන්ට් වීසා ඇප්ලිකේෂන්ස් තවදුරටත් දැඩිව පරීක්ෂා කරන්න රජය $19.8 million වෙන් කළා තියෙනවා. ඉතින් ස්ටුඩන්ට් වීසා සිස්ටම් එකේ තියෙන විනිවිදභාවය ආරක්ෂා කිරීම මේකේ අරමුණයි කියලා තමයි රජය කියන්නේ. ඒ වගේම මේ මයිග්‍රන්ට් ඉංග්ලිෂ් ප්‍රෝග්‍රෑම්ස් වලටත් යම් වෙනස්කම් එනවා. 2029 සිට ඉංග්ලිෂ් ලැංග්වේජ් ප්‍රෝග්‍රෑම් එකක් හඳුන්වා දෙන්න සැලසුම් කරලා තියෙනවා. මෙය මයිග්‍රන්ට්ස්ලාට රැකියා ස්ථානවල සංවේදනය කිරීම, රැකියා අවස්ථා ලබා ගැනීම සහ මේ ඕස්ට්‍රේලියානු සමාජයත් එක්ක හොඳින් එකතු වීමට උදව් වෙනවා ඇතයි කියලා තමයි රජය පවසන්නේ. ඉතින් මේ බජට් එකෙන් සංක්‍රමණිකින්ට ලැබෙන ප්‍රධාන පණිවිඩය මොකක්ද කියලා අපි බලමු. ඉතින් ඕස්ට්‍රේලියා මයිග්‍රේෂන් සිස්ටම් එක තවදුරටත් විවෘතව පවතිනවා. නමුත් මේ මයිග්‍රේෂන් සිස්ටම් එක, මේ සංක්‍රමණ ක්‍රමවේදය වඩාත් තෝරා බේරා ගැනීමකට ලක් කරලා තමයි සංක්‍රමණිකයන් තෝරාගන්නේ කියන කාරණය අපිට පැහැදිලි වෙනවා මේ යෝජනා දැක්කම. නමුත් වීසා පාත්වේ එකක් ගැන හිතන හැමෝම තමන්ගේ ස්කිල්ස්, ක්වොලිෆිකේෂන්ස්, ඉංග්ලිෂ් ලෙවල්ස්, වර්ක් එක්ස්පීරියන්ස් සහ මේ ඔක්යුපේෂන් ඩිමාන්ඩ් එක, මේ රැකියාවට කොයිතරම් ඉල්ලුමක් ඕස්ට්‍රේලියාවේ තමන්ගේ රැකියාවට තියෙනවද කියන එක ගැන කාරණය හොඳින් දැනගෙන හොඳින් සැලසුම් කරන්න වෙයි කියන කාරණය තමයි අපිට දකින්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම මේ ශ්‍රී ලාංකික කමියුනිටි එකට කියන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවට එන්න හෝ මේ වෙලාවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අයටත් ඕස්ට්‍රේලියාවේ ඉදිරියට පදිංචි වෙන්න ඉතාගෙන ඉන්නව නම් මේ තමන්ගේ PR එක කොහොම හරි හම්බෙයි කියලා බලාගෙන ඉන්න කාලේ නම් අඩු වෙනවා. මොකද දැන් අවශ්‍ය වෙන්නේ හොඳ පැහැදිලි සැලැස්මක්, හරි රැකියා ක්ෂේත්‍රයක් තෝරාගෙන, හරි නිපුණතා සකස් කරගෙන කොලිෆිකේෂන් හදාගෙන හරි විදිහට ස්කිල් ඇසෙස්මෙන්ට් එක කරගන්න එක සහ මේ ඕස්ට්‍රේලියාවට අවශ්‍ය ස්කිල් සෙට් එක හරියටම තමන්ට තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ. ඉතින් මේ බජට් එක මයිග්‍රේෂන් සිස්ටම් එක ක්ලෝස් කරන මයිග්‍රේෂන් සිස්ටම් එක වහන පණිවිඩයක් නම් නෙමෙයි මේ බජට් එකෙන් අපිට දැනගන්න ලැබෙන්නේ. හැබැයි ඕස්ට්‍රේලියාවට අවශ්‍ය අයව හොඳින් තෝරාගෙන ස්මාර්ට් විදිහට තෝරාගෙන අවශ්‍යම පිරිස තෝරාගන්න යන වැඩපිළිවෙලක කොටසක් විදිහට තමයි අපිට මේ අයවැය දකින්නට ලැබෙන්නේ. හොඳයි, ඉතින් ඒ කරුණත් එක්ක අපි ඔබට නැවතත් මතක් කරන්න කැමතියි. ඉතින් මේ වීසා සම්බන්ධයෙන් අපි ඔබට ගෙනාවේ සෑමටම බලපාන පොදු කරුණු. ඉතින් එක් එක් පුද්ගල තත්ත්වනුව මේ කරුණු ඔබට බලපාන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ පුද්ගලික තත්ත්වයන්ට මේ කරුණු බලපාන ආකාරය පිළිබඳව විශේෂඥ උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වන බව අපි ඔබට මතක් කර සිටිනවා. හොඳයි, ඉතින් ඒ සටහනත් සමගින් අපි දැන් කෙටි විරාමයකට යන්න තමයි සූදානම් වෙන්නේ. විරාමෙන් අනතුරුව නැවතත් හමුවෙමු.
1: SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට.
2: SBS South Asian brings you closer to South Asia. News in 10 languages, the SBS Spice podcast, and the hottest tracks on SBS South Asian Radio. There is so much to explore. Check it out now on the SBS Audio app or website.
1: සිය ගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් ස්මාර්ට් ටීවී මගින් ටැබ්ලට් එකෙන් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS On Demand app download කරගන්න. Insight අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරු අදා රාත්‍රී 8:30ට සහ On Demand වෙතින්. NTV රූපවාහිනී The Point වැඩසටහන Aboriginal සහ Torres Strait දූපත්වාසීන් මුහුණ දෙන සංස්කෘතික, දේශපාලන සහ සමාජීය ගැටලු සාකච්ඡා කරයි The Point SBS On Demand වෙතින්. දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වැනි නාලිකාවෙන්. Aboriginal සහ Torres Strait දූපත්වාසීන් හට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනී නාලිකාවෙන් රූපවාහිනියේ channel 34 ඔස්සේ හෝ SBS On Demand වෙතින්. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සහ ලෝපුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑම දිනකම සවස 6:30ට SBS රූපවාහිනියෙන් සහ SBS On Demand වෙතින්. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රියකරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදාගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්. ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru statement.

0: වෙනකවරද අටත් වඩා මෙවර ඔස්ට්‍රලියාවේ ෆෙඩරල් අයවැය පිළිබඳ විශාල අවධානයක් යොමු වුණා. පාලක කම්කරු පක්ෂයේ පස්වන අයවැය ලෙස බණ්ඩාගාරික ආචාර්ය ජිම් චාම්ස් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ප්‍රතිසංස්කරණ සඳහා ගමන් කරන දුෂ්කර මාවතකට ප්‍රවේශයක් ලෙසයි.
1: This budget makes a number of difficult decisions in the near term and in the longer term to get our budget into better nick, to reform our tax system and to deal with some of these issues which have been left unattended for too long.
0: ප්‍රධාන කොටමගත් කල මෙවර අයවැයෙන් දේපළ සඳහා ආයෝජනය කර ඇති අයට සහ මූල්‍ය භාර අරමුදල් ප්‍රතිලාභීන් සඳහා මෙතෙක් තිබූ බදු සහන අඩු කිරීම කැපී පෙනෙන කරුණක් ලෙස දැක්විය හැකි. අයවැය යෝජනාවල 2026-27 මූල්‍ය වර්ෂය සඳහා රජයේ වියදම් ලෙස ඩොලර් බිලියන 833.2ක වියදම් විස්තර කර ඇති අතර එය පෙර මූල්‍ය වර්ෂයට සාපේක්ෂව ඩොලර් බිලියන 47.5ක වැඩිවීමක්. එය අනුව ප්‍රක්ෂේපිත අයවැය හිඟය ඩොලර් බිලියන 28.3ක්. අපි දැන් සූදානම් වන්නේ මේ අයවැයෙන් සහන සැලසෙන පාර්ශව සහ යම් විදිහකට අවාසි ලබන පාර්ශව කවුරුන්ද යන්න පිළිබඳ කෙටි විශ්ලේෂණයක් ඔබ වෙත ගෙනීමටයි. ඒ අනුව අයවැයෙන් ප්‍රධාන ලෙස සහන ලබන්නන් මෙසේ. අංක 1 බදු ගෙවන්නන්. 2027 ජූලි පළමුවැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ කරන ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් 250ක නව බදු සහනයක් ලැබෙනවා. නමුත් Working Australian Tax Offset එමනම් WATO ලෙස හැඳින්වෙන මෙම සහනය බලාත්මක වන්නේ 2028 ජූලි මාසෙන් පසුවට බලපාන වාර්ෂික බදු සමාලෝචන කාල සීමාවේදී. කෙසේ වෙතත් සමාජ සේවා අංශ පවසන්නේ වැඩ කිරීමට නොහැකි හෝ ආදායමක් උපයා ගැනීමට නොහැකි අය වැනි සමාජයේ වඩාත්ම අවශ්‍යතා ඇති අයට මින් වාසියක් නොලැබෙන බවයි. මෙම WATO ස්ථිර බදු සහනය නිසා 2027 සිට 2029 දක්වා කාල සීමාවේදී ඕස්ට්‍රේලියානුවන්ට ලැබෙන සමස්ත සහන මුදල වන්නේ ඩොලර් බිලියන 6.4ක්. එමෙන්ම මෙම වසරේ බදු සමාලෝචන කාල සීමාවේදී බලාත්මක වන රිසිට්පත් ඉදිරිපත් නොකර හිමිකම් පෑමට හැකි ඩොලර් 1000ක ක්ෂණික බදු අඩු කිරීමවලට අමතරවයි මෙම නව යෝජිත ඩොලර් 250ක සහනය 2028 සිට ඕස්ට්‍රේලියානුවන්ට හිමිකම් ලැබෙනු ඇත්තේ. රජය විසින් මෙලිකයා බදු සීමාවද වැඩි කිරීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එමගින් බදු කාලය තුළ ගෙවීමෙන් නිදහස් වන ඕස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවෙනු ඇති. යනුව තනි පුද්ගලයෙක් ඩොලර් 27,222 සිට ඩොලර් 28,011 දක්වාත් විශ්‍රාමිකයන් ඩොලර් 43,020 සිට ඩොලර් 44,268 දක්වාත් පවුල් ඩොලර් 45,907 සිට ඩොලර් 47,238 දක්වාත් මෙඩිකයා බදු සීමාවෙන් නිදහස් වනවා. අංක 2 කුඩා ව්‍යාපාර. අයවැය මගින් පාඩු පියවා ගැනීමේ ක්‍රමයක් නැවත හඳුන්වා දී තිබෙනවා. එමගින් පෙර ආදායම් වසර 2 තුළ පාඩු ලැබූ කුඩා ව්‍යාපාරවලට ඔවුන්ගේ මෙහෙයුම් වලට සිදු කරන ආයෝජන සඳහා බදු ආපසු ගෙවීමක් ලබා ගැනීමට ඉඩ සලසා තිබෙනවා. උදාහරණයක් ලෙස ඩොලර් මිලියනයක පිරිවැටුමක් ඇති අවන්හලක් 2025-26 මූල්‍ය වර්ෂයේදී ඩොලර් 12,500ක බදු මුදලක් ගෙවා තිබිය හැකි. එම අවන්හල නව උපකරණ සඳහා ඩොලර් 65,000ක් ආයෝජනය කර ඇතැයි උපකල්පනය කරහොත් එම අයිතමයට අනුව ඩොලර් 15,000ක පමණ බදු අලාභයක් ගිනුම් ගත කර හැකි. ඒ අනුව අදාළ මූල්‍ය වර්ෂය සඳහා කිසිදු බද්දක් නොගෙවීමට අමතරව එය පෙර වසරේදී ගෙවන ලද උපකල්පිත ඩොලර් 12,500ේ බද්දට තමන් ලැබූ අලාභය හිලව් කර ඉතිරි මුදල බදු ආපසු ගෙවීමක් ලෙස ලබාගෙන යළි ව්‍යාපාරයටම යෙදවීමේ අවස්ථාව උදාකර දෙනවා. අංක 3 වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්. ඩොලර් බිලියන 3.7ක වයස්ගත සත්කාර පැකේජයක කොටසක් ලෙස වැඩිහිටි සත්කාර ඇඳන් 5000ක් නිර්මාණය කිරීමට අයවැය යෝජනා කරනවා. නව සහනාධාර මගින් වැඩිහිටි සත්කාර සපයන්නන් අමතර නවාතැන් පහසුකම් මෙන්ම අමතර විශේෂඥ ඩිමෙන්ෂියා සත්කාර ඒකක ඉදිකිරීම දිරිමත් කර තිබෙනවා. නේවාසික වයස්ගත සත්කාර සේවාවන්හි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇති අතර නියාමන අධීක්ෂණය ඇතුළු එවැනි පියවර සඳහා ඩොලර් මිලියන 565ක් වෙන්වනවා. කෙසේ වෙතත් මාරමුදල් වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වට්ටමේ පාදක වයස් සීමා ඉහළ නැංවීම ඉවත් කිරීමෙන් වසර 4ක් පුරා ලබාගත් ඉතුරුම් වලිනුයි. එම මුදල් ප්‍රතිපාදන 2027 අප්‍රේල් පළමුවැනි දිනෙන් පසුව ලැබෙන බවයි සඳහන් වන්නේ. අංක 4 සංක්‍රමණික ට්‍රේඩි සේවා සපයන්නන්. ට්‍රේඩි සේවා ශ්‍රේෂ්ඨ සඳහා රජය සංක්‍රමණික කුසලතා තක්සේරු කිරීම සහ වෘත්තීය බලපත්‍ර ලබා දීම වේගවත් කිරීමට සැරසෙනවා. යනුව සෑම වසරකම අමතර ට්‍රේඩි සේවා සපයන්නන් 4,000කට ශ්‍රම බලකායට ඇතුළු වීමට හැකි වනවා. එමගින් ශ්‍රම බලකායට ඇතුළත් වීමට ගතවන කාලය අවම වශයෙන් මාස 6කින් අඩු කිරීමට අපේක්ෂා කරනවා. අපි දැන් සලකා බලන්නේ අයවැයෙන් ප්‍රධාන ලෙස අවාසි ලබන කාණ්ඩයන් පිළිබඳවයි. අංක 1 ආර්ථිකය. ඉදිරි වසර 3 සඳහා රජයේ යවත් කාලීන කරන ලද දළදේශීය නිෂ්පාදිත අගයන් 5 වැටි තිබෙනවා. ඒ අනුව ආර්ථිකයේ මන්දගාමී වර්ධනයක් අපේක්ෂා කරනවා. මැද පෙරදිග යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ මිල පීඩනයන් මීට අර්ධ වශයෙන් හේතු වූ බවයි භාණ්ඩාගාරික ජිම් චාම්ස් පවසන්නේ. ඒ අනුව ලබන මූල්‍ය වර්ෂයේදී 0.05%කින් ආර්ථික වර්ධන වේගයේ මන්දගාමී වනු ඇති බව පුරෝකථනය කරනවා. වසර මැදභාගයේදී උද්ධමනයේ 5%ක පමණ උපරිමයකට ළඟවනු ඇතැයිද භාණ්ඩාගාරිකවරයා අස්තමෙන්දු කරනවා. අංක 2 සංචාරකයන්. ඔස්ට්‍රේලියාවෙන් පිටවන ඕනෑම අයෙකුට ඔවුන්ගේ ගුවන් ගමන් හෝ නැව් ටිකට් පත සඳහා ඉහළ බද්දකට මුහුණ දීමට සිදුවනවා. මගී ප්‍රවාහන ගාස්තුව $10කින් වැඩි කර ඇති අතර එක් මගීකුට ඒ $70 සිට 80 දක්වා වැඩි කර තිබෙනවා. එය 2027 අලුත් අවුරුදු දිනයේ සිට සංචාරකයන් සඳහා ක්‍රියාත්මක වන අතර පෙර ඇස්තමේන්තුවලට වඩා මින් $1,755,000 ආදායමක් රජය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අංක 3 විදේශීය ආයෝජකයන්. විදේශීය ආයෝජකයන්ට ඔස්ට්‍රේලියානු නිවාස මිලදී ගැනීම සඳහා පනවා ඇති තාවකාලික තහනම දීර්ඝ කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු පදිංචිකරුවන්ට නිවාස සැපයීමට සහාය වීම සඳහායි මෙම තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන ඇත්තේ. 2025 අප්‍රේල් පළමුවැනි දින සිට ක්‍රියාත්මක වූ මෙම තහනම යනුව 2029 ජූනි 30 දක්වා දීර්ඝ වනවා. 2025-26 අයවැය තුලින් අපේක්ෂා කරන ලද $1,185,000 ආදායම මෙමකින් අහිමි වනු ඇතැයි රජය පවසනවා. අංක 4 දේපල ආයෝජකයන්. බොහෝ පිරිසක් අපේක්ෂා කළ ආකාරයටම මෙතෙක් පැවති ප්‍රාක්තන ඉපයීම් බදු කැපිටල් ගේන්ස් ටැක්ස් CGT සහ ඍණ දැරීම් බදු නෙගටිව් ගියරින් ටැක්ස් NGT සහන වෙනස් කිරීම මෙවර අයවැය මගින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව වත්කම් විකිණීමෙන් ලැබෙන ලාභ සඳහා ගෙවන කැපිටල් ගේන්ස් බද්ද 50%කින් අඩු කර ගෙවීමට මෙතෙක් ලබා දී තිබූ වට්ටම වෙනුවට උද්දමනයේ මත පදනම් වූ වටිනාකම් පිරිහීම දේපල විකිණීමෙන් ලැබූ මුළු ලාභයෙන් අඩු කිරීමෙන් හඳුනා ගන්නා සැබෑ ලාභයේ මත පදනම් වන පද්දක් දක්වා වෙනස් කිරීමට යෝජිතයි. ඒ අනුව නව ක්‍රමයේ යටතේ ආයෝජකයන්ට 2027 ජූලි පළමුවැනි දින සිට ලැබෙන ඕනෑම අමතර ලාභයක් සඳහා අවම වශයෙන් 30%ක් ගෙවීමට සිදුවනවා. නමුත් නව දේපලක් ඉදිකරන ඕනෑම අයෙකුට පැරණි 50%ක CGT බදු සහනය හෝ නව විධිවිධාන සහනය තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අතර ආයෝජකයන්ට තම ආදායමට සාපේක්ෂව දේපලක් පවත්වාගෙන යාමෙන් සිදුවන පාඩු පියවා ගැනීමට ඉඩ සැලසෙන නෙගටිව් ගියරින් බදු සහනය නව ඉදිකිරීම සඳහා පමණක් සීමා කිරීමට යෝජිතයි. එමෙන්ම මින් ඉදිරියට අතිරේක දේපලක් පවත්වා ගැනීමෙන් ආයෝජකයන්ට සිදුවන පාඩු පියවා ගත හැකි වන්නේ තමන් ලබන වැටුප් සීමා අනුව නොව අදාළ දේපලෙන් ලැබෙන සැබෑ ආදායමට හා වියදමට පමණක් සීමා කිරීමටත් තීරණය කර තිබෙනවා. අංක 5 මූල්‍ය භාර ප්‍රතිලාභ ලබන්නන්. 2028 ජූලි පළමුවැනි දින සිට භාර අරමුදල් වලින් ප්‍රාක්තන ලාභ ප්‍රතිලාභ ලබනන් අවම වශයෙන් 30%ක බදු ගෙවීමකට යටත් කර තිබෙනවා. බදු ප්‍රතිලාභීන් අතර විවිධ මූල්‍ය භාර ලැබීම් පැතිරී ඇති විට පැන නගින බදු අනුපාත වෙනස්කම් විසඳීමටයි මෙම වෙනස්කම් යෝජනා කර ඇත්තේ. කෙසේ වෙතත් ගොවීන් මෙන් භාර අරමුදල් තම ප්‍රාථමික නිෂ්පාදන ආදායම ලෙස භාවිතා කරන අය ඇතුළු ඇතැම් බදු ගෙවන්නන් මෙම යෝජනාවලින් වෙන් කර තිබෙනවා. අංක 6 ඇතැම් සංක්‍රමණික ශ්‍රමිකයන්. ස්ථිර සංක්‍රමණ ලකුණු පරීක්ෂණයට වෙනස්කම් ගෙනීමට රජය යෝජනා කරනවා. යනුව තරුණ හා වඩා ඉහළ කුසලතා සහිත සංක්‍රමණිකයන්ට ප්‍රමුඛත්වය දීමටයි නියමිත වන්නේ. මෙම නව වෙනස්කම සමස්ත සංක්‍රමණිකයන්ගෙන් 2/3 ඍජු බලපෑම් එල්ලවනු ඇති බවයි වාර්තා වන්නේ. SBS ප්‍රවෘත්ති වෙනුවෙන් ඊවාස්ටස්විස්කාගෙන වාර්තාවක් ඇසුරෙන් SBS සිංහල වෙත සම්පාදනය කළේ කස්සප සෙනරත්. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් සහ කාලින තොරතුරු දැනගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ
0: තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවියට

0: පිවිසන්න.
1: ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්. ැනක්වන ටෙිතන්තර සාචිත්‍රපට ඔබගේ ජංගමතුර කතනයෙන් ස්මර්ට් TVව මගින් ටැප්ලටකින් හෝ ලැප්ටොප් පරිගණකෙන් නොමිලේ නරබන්න SBS ඔන්ටිමන්ඩ් ඇප් ඩවන්ලෝඩ් කරගන්න. එන්න TV රූපවාහිනයේ ද පොයින්ට් වැඩසටහන ඇබරිජිනල් සාටෝර ස්ට්‍රේට් දූපත්වාසයෙන් මුහුණතින සංස්කෘතික දේශපාල සහ සාමාජය කැටලු සකච්ඡා කරයි. ද පොයින්ට් SBS ඔන්ටිමන්ඩ් වෙතින්. ඔස්ට්‍රලයානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලයානු අන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය සිංහල භාෂාවෙන් සවන්දීමට සහ කියවීමට පිවිසෙන්න sps.com.au/uluru-statement. SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sps.com.au/guide වෙබ අඩවියට. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටමසුවන සම්මානලාබී රූපවාහිනී වාර්තාමය වැඩස්ටාන ඩෙඩ්ලයින් අඟරුවාදා රාත්‍රී නව ඇතියට SBS රූපවාහිනයෙන් සහ ඔන්ටිමන්ඩ් වෙතින්. ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින හතේම පැ 24 පුරාම නරඹන්න SBS වර්ල්ඩ් මූවීස් රූපවාහිනයේ 32 නාලිකාවෙන් සහ ඔන්ටිමන්ඩ් වෙතින්. SBS සිංහල සේවේ වැඩසිටහන්වලට දැන් පොඩ්කාස්ට් ලෙසනුත් සවන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sps.com.au/සිංහල වෙබඩවයට නැතිනම් SBS ඕඩියෝ ඇප් ඩවන්ලෝඩ් කරගන්න. අදම SBS ඕඩියෝ ඇප් එක ඩවන්ලෝඩ් කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න ඒ ඇප්ස්ටෝ හෝ Google Play විතින් නොමිලේම ලබාගත හැකියි.

අයබුවන් ජනවාරයේ තියෙන පරණ කතාවක් වුණාට මේකේ අවසානයේට අහන ප්‍රශ්නය අදත් විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් භාවිතා වෙනවා. කතාව මේකයි වුණේ. ඉස්සරෝම කාලෙක එක මිනිසෙක් හිටිය ගමක. මිනිසා බඩගෝස්තරේ හොයාගන්න නොයේ දේ කරනවා. කම්මැලියෙක් නෙවෙයි. වෙලාවකට කැලෑ වැදිලා ගස් වලින් වැටෙන පූවා, දෙල්, කොස් ඇට, සියඹල වගේ දේවල් එකතු කරලා ගෝණියක දාගෙන ඇවිදින් කඩේ මුදලාලිට දෙනවා. කුළු බඩු, රබර්, ඔට්ටු පාළු වගේ දේවල් මිලට ගන්න කඩ අදත් සමහර ගම්වල දකින්න පුළුවන්නේ. ඉතින් අර මිනිස්සයා බඩු ගෙනත් දෙන කඩේ මුදලාලි අමු හෙට්ටියා. ඒ කියන්නේ මසුරා, කපටි. එහෙන් මොනින් දාඩිය මුගුරු දාගෙන ගෝණිය කරගහගෙන බඩු ගෙනත් දෙන මිනිස්සයාට දෙන්නේ සොච්චමයි. මිනිස්සුත් ඉතින් කංගෙන්දරි නොගා දෙන දෙයක් අරගෙන යනවා. නැතු ඉතින් මේ ගමේ වෙන කාට විකුණන්නද? එහෙමනම් ඉතින් ටවුමට අරගෙන යන්න ඕනේ. එතකොට රිස්ස ගිහින් අපි කියන මේ මිනිස්සයා දවසක් වනාන්තරේ පුරා කරක් ගහලා ගෝණියකට සියඹල එකතු කරගත්තා. හැබැයි ටිකයි. මොකෝ මේ අවාරේ. මේ මිනිස්සයා හිතුවා මෙදා පාර යහමින් සල්ලි ටිකක් ලැබෙයි කියලා. හැබැයි හැකයි. මොකෝ කාරණේ? මීට ඉස්සරින් සියඹල ගෙනත් දීපු හැම වාරෙම මොකක් හෝ කියලා මුදලාලි ගෙවන ගාන අඩු කරනවා. ගෝණිය බරට කියලා රාත්තල දෙකක් අඩු කරනවාමයි. අපේ මනුස්සයත් ඕන් ඔහෙ ඔලුව පාත් කරගෙන ඉන්නවා. අනික වාරෙට පළදා වැඩි නිසා ගෝණි දෙක තුනක් ගෙනවිත් දෙන්න පුළුවන්. එතකොට අතමිටටත් යහමින් කීයක් හරි ලැබෙනවනේ. ඔය හැමදේම කල්පනා කර කර මනුස්සයා කඩේ ඉස්සරහට ආවා. මුදලාලිගේ නෑ ඒ හැටි සැලකිල්ලක්. හොඳයි ඉතින් කවදත් ඔහොමයි. කපටියන්ගේ ගතිය. මුදලාලි. මොකෝ මොනවද ගෝණියේ? සියබලා. දැන් අවාරෙනේ. යාන් තන් ටිකක් එක්කාසු කරගත්ත. කෝ දියල බලන්න. මිනිස්සයා සියඹල ගෝණිය කරෙන් අරගෙන දෑතින්ම දුන්නා. මුදලාලි එක ගත්තේ උදුරල වාගේ. සියඹල ටික පැත්තකට හලලා ගෝණිය මිනිස්සයාට දීපු මුදලාලි එයාගේ වැඩ. මිනිස්සයා බංකුවක් උඩට වෙලා බලා ඉන්නවා. ওই විදිහට මේ ටික වෙලාවක් ගෙවුණා. මුදලාලි. ඕ මගේ සල්ලි. මුළු ගෝණියම සියමල රාත්තල් දෙකම අරක් ඇති. ගෝණිය බර ඇරියම

0: මොනවද තියෙන්නේ? සියඹලා තියනා මුදලාලි. ඇටයි නටේ පොත්තයි බර ඇරියම්. ඈ මුදලාලි, මං කාරණයක් අහන්නද? ආවල්ලා, මට වැඩ තියෙනවා. එතකොට මුදලාලි, මං සියඹලා ගෙනල්ලම නැද්ද? එහෙනම් ආයිබෝම්, අපි ගෙහොන් එන්න. මම අශෝක පියරත්න.
1: අපේ වාරේ කතා අවුරුදු.
2: හොඳයි, ඉතින් ඒ විශේෂංගයත් සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් නැවතත් හෙට දිනේදී තමයි අපි ඔබව හමු වෙන්නේ. අද වැඩසටහන ගෙනා මම දිනේෂ් ලියනගේ. ඔබ සැමට සුබ දවසක්. හයිබෝන්.